0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: අර්ගොනමින්ගේ ප්‍රෝග්‍රෑම් තන් හම්ජිෆාවා ගතුන් දෙන් ඉවිවඩනවානි කීරිත් කුරවාන කියවුන් මියදු ඉවිවඩනවානි සූරතු තෞබාගේ සතේක 23 වන ආයතුන් ෆෂායගින් ඒ සූර නිම්මා සූරතු යූනුස් ෆෂායගින් ඒ සූරතුගේ 21 වන ආයතුගේ නියලා

එබෑ මිහුන් එවරෙන්ගේ ගාතන් එඹුරි අතුජ්ජනම එවරෙන්ගේ කිබයින් තියබෑ මිහුන් දුරුහෙලුවේ ගතුම අල්ලාහ් ගන්දී එවරෙන් තියබෑ මිහුන් ගාතුගා හුවාකොන් හදානෙතේ ෆහේ තියබෑ මිහුන් එවරෙන්නා දුරුහෙලුවාෂේ හමකෂවරුන් එවරෙන්නකී නජිස් බයිකේ අදි එවරෙන් තිබෙනවි තනකී නරකයේ එයි එවරෙන් හෝදා උළුණු අමල් තවගේ ජජායෙක්ගේ ගොතුගයේ.

එවරෙන් තියබෑමීහුන් රුහමට්ටක එවරෙන් තියබෑමීහුන් ගාතුගා හවාකුමුලේ නෙති ෆහෙ එවරෙන්න්න තියබෑමිහුන් රුහුණස් හම කශවරුන් ෆාසකුවගෙන්වා බයකම් අල්ලෝහ රුහි වඩිගෙන්වා නෙතිේ.

0: අදි ෆස් ජෙහුණු තිම්මීහුන්ගේ මච්චව වෙස් තවබා ලෙද්දිමේ බිංගණු තනවස් වෙගම් වුමා එකුවෙස් එවරෙන්ගේ මච්චන් එබින් දතිවේ අදි එවරෙන්ගේ අමිල්ල නෆ්ත එවරෙන්ගේ මච්ච දතිවි හිඳුගේ අදි අල්ලාහගේ හජරතුන් එබහි එකලාගේ නුරුස්සෙවුමුන් සලාම වුම එකලාගේ හජරතන් මෙනුවී දානේ තනෙන් නෙක්කං එවරෙන්න යකීම් වී හිඳුගේ දෙං එවරෙන් තවබා උමට්ටක එකලාගේ එවරෙන්ගේ මච්ච තවබා ලෙද්දී හමකශවරුන් අල්ලාහි ගිනගෙනෙන් තවබා කබූල් කුරබ්වා රහීම් වන්ත රස්කලාගේ
1: කීරිත් ගුරුවානුගේ දිවේ තර්ජමායින් දෙමෙ මිගෙනස් දිනී සූරතු තවබා අඩ්ඩිය නොවන ආයතුන් පශායගෙන් එ සූරතුගේ සතේක අශාරවන ආයතුග නියලා තර්ජමා විදාළ දෙවාපාවනි ඩොක්ටර් මොහම්මද හනීෆ්.
2: දුනියේගේ හතරු පිටුන්
3: රාජයේගේ උතුරා දෙකුණුන්
2: ඛබරා මවුලූමාත්
3: හුට්ටු මෙන්නති සවීස් ගඩීරු
2: දිවෙහි රාජ්‍යයේගේ අඩු
3: එංහා සතස්තේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අඩ්හනුවේ මෙගහර්ට්ස් FM බෙන්ඩ්
4: මී සාප් ගොනුතුත්තවගේ අහුදුවරින්
5: මී ෆතිහුගේ හාලායකු තෙතුවේ මුලි රෂ්තරය සාප් කුරා මීහු
4: මී සාප්තාහරකම ෆතුරවලින්ගි මෙදුගා මශ්ෂූරු කොමෙගේ ෆරුදෝ
5: මී දිවෙහින් මී රීතිරා

0: හුරි ෆරාතක වංචි කියනතු මීෂරතු හම වේතු
1: බේසිී කොහෙන් නහද ගැත
0: නහද
1: දැන් හුනරුගේ ගොත්තෙන් නෑගේ බජාද මේගේගේ කොම්බම්වා කියන්ගේ ඒයි දෙ අලුනගේ වරක්
0: ලන වන් තිහාාවන ශර්තු හම වන
1: ග ජ හැද ද ප්‍රගම් ල හද කාද මලෝක මස් බදර තරග ර මල් හ කත ො ට හිසකරමට ගොලුව නම්බර ති ති හ ම ම ගේ තු ප ද කොත් ේ න ර බ යාල් ල් කරවෙන් නන්නොට් කරවෙන් දෙ ති ලව කස් කරම ලව ෙස් ද ො ලව යාල්ම කොට ො ද ම කො ො ල හස ො ද ග න් ට බන ර න ො ර. වරන් හිගෑම් වර රීති නල්ල ලවත මුන්න නගත කුරිසු අඩෝසමුන් දිවිහි ලවයා ඉංග්‍රීස් ලවයා හින්දී ලවයා ඉගේත එම තිබේ ලන් අල්මන්න ගුළුවම ගෙදව තින ති හතර සුමෙන් හ සුමෙන් හැම අල්ම නම්බරකි මස් බන්දර තරගගේ කුර සමාකන්ද ජය කන්තේක හැම අල්ම මියග මාග.
2: IKEA presents
3: Bajwer Henry.
4: IKEA Optical Singh eng has rupiya mate gewe fariya kura wagen nasibiri farataka debe fulaka drum loan umra dature mi promotion ge hedu kura komme eng has rupiya ka coupon ne mi ge iturun tafato ek brand takun 30% hame discount adi komme 3 has rupiya mate kura bagwe fariya ka fasate rupiya gift voucher adivas adivas nasiba gwasan kolle mang ailaya ratte hinnaiku avahan IKEA Optical se ziyara kura ba.

0: Kadim her nogadi eka 20 minute fun sa sekund me dwe raj gadu migadega algun me studio magutun kuri mikendani aduga raj program ga algun me rajage council ekiralash ke council ta kon kuri genda tafate ki harakat ka balala na den mi me mo ge fahokol algun me na barakat ri al haid ge dwasta kuri metwane ema varagina rajesh midani al haida tayaramu adugraje me program ga algun me council ta kun mi al haida bamongna tayarita ka gule maulumat genes te wahaka dannawala Kalanda Mibaga Mid Mibalani Bab Tinadu Councilla Raitu Guligan Sats Teka Salis Hivana Harga Alhaida Bamungana Tayari Takagulegoto Me Tayari Takagule Turmalumato Dalma Mihar Migulalani Bab Tinadu Ankanungatarege Masake Kura Komitege Intahabi Raisa Me Rashidaya Aslamu Alaikum Me Rashidakinato Hal
1: Mira si Julia Befulon singa na van kanega mira si ki anen en abadi gina befulon dirulu van mahalega de to දෙංහම මාලේග තිබේ උරි හායමෙන් ලෑගෙන් රශුග මි වගුතු දිරි උලේ දැන් මිතා ගාමකෝ ගෙස්ට හවස් ව්‍යාපාරි දත්ත ටුවරිසම් ව්‍යාපාරි මිතාග මි ඔන්නනි බොඩත්ත තො දේහෙවි මාළුගන් මේ කොළුග වදීපායන් උල බේ ෆුළු නව සේ සුරුසු තුළු වාලා පේනේ ටීම් තග බෑවැරි වන්දෙන් බොඩන් ඒ තින්නානි ෆිරිහන් ටීම් තක මාළුගන් මේ
0: බෑරුම් ගැම්ම ෆහු තාරිය කේ කො බැතෝ
1: මෙහරු ඒති හම වේගෙන් අළුගන් මෙන් නිමහුගේ ඉනෙක්ගෙ නියලා මේ පුරුසුතු ගොළුවාලා ෆේනේ ගොළුවාලා ෆෙන්ඩෙන් හම ෆස් පොලිටියම එබෙන් අංගෙන් ෆස් ටියම පිරිහෙන් හතරු ටියම පුටසල් ද සබොළුවා රොගඩහි මන් කොලා චාලන් චෙක් කොලවාන ෆස් හතරු ටියම එන් අළුගන් පොඩන් හේවනි හඳාම් වාගතුග
0: එහෙම ටීම් ත මෙස් මිහල් මෙවනි හම් ජේ පදෙත්තු මුබාරත් කකුලේ දැන් මේ මුබාරත් ඔගෙතරොන් තින දූග කුලේ මි කොංකහල කුලවර්ත කිත කුලේ නි සගාෆි කුලවර්ත ඔගෙතරේ
1: සගාෆි කුලවර්ත ඔගෙතරේ අලුගණ මෙන් රෂුගේ කොඩකොන් අනේ ලාගිරිය තිස්සවස අලුගණ මෙන් බොඩම් මේ ඉන්නේ රෂුන් බේරුන් නේ බයබෙන් දෙච්ස් කෙනස්කෙන් බෝඩර් රාවලා ෆමි ඕන්නනේ අලුම කුරේ මෙසිදාල්වි මිරෂිගේ ගින බේෆුලොනේකි මාලෙද දිරුළු ව බේෆුලොන් වීම අදීෆා තන්දාගේ මාලාෂුග උලේ ආවදි තංකොල කුඩවානේ යෙම බෝඩන් අලුගන් මෙ ඉන්නානි හම මේ බෙන් දුතක් ගෙනස්කෙන් නොනේ ගුරුපු තලාගිරේ මේ සදාසි පුලවරු කුලේ ගුරුපුතක බෝඩ ගෙනස්කෙන් අලුම කුරිය ගෙන්ද හවජස්සාලා ෆමි ඉන්නනේ
0: දෙන් ਦੇ ਰਾਸ਼ਾ ਜ਼ਿਆਰੇ ਕੁਰਾ ਫਤਰ ਵਰਿਨ ਮੀ ਈਦ ਗੇ ਫਲਗਾ ਬੈਰੁਮਾ ਕੋਂਗਾਲ ਫੁਰਸਤ ਤੇ ਕਿਤੋ ਵਨੇ ਹੁਰੇ ਕੁਰੇ ਪਾਂ ਕੋਲ ਵੇ ਹਮਾਰਾ ਮੀ ਗੈਸਟ ਹਾਊਸ ਤਾ ਹੁਣ ਰਾਸ਼ਾ ਗੇ ਗੋਤੁ ਗਦੇ ਤੋ
1: ਨੰਬਰ
0: ਇਹ ਮੀ ਮੈਂ ਅਨੇ ਫਤਰ ਵਰਿਨ ਕੋਂਗਾਲ ਫੁਰਸਤ ਤੇ ਕਿਤੋ ਹੁਲਵਾਲਾ ਫੁਰੀ
1: ਅਲੁਗਨ ਮੈਂ ਮੀ ਈਦ ਦੁ ਅਲੁਗਨ ਮੈਂ ਫੁਰਤਮਾ ਹਜ ਦੋ ਹੋ ਗੇ ਰੇਗਾ අලුගන් මෙන් හින්දුනු සය රෙඩි උමුග ගොතුන් ඉද්දු අන් හජ්ජු දුවව රේ ගණුග උරි හබේ ෆුලුන් එවෙගෙන් සය හද රෙඩි කුරුමන් මදරුග සය හද රෙඩි කුරම සින්නානි දාවාලා ෆකෞසි ෆරාතු එම්මෙන් ගොලෙගෙන් අමරා ෂුරි ආරය තුන් ගොලෙගෙන් එදාර රෙඩි කුරම වෙන තවාහක දක්කාලා ෆාම එම්මෙන් ගොලෙගෙන් වර රෙඩි කුරමු මෙදානි දෙන් ඒග බෑවෙරි මුග ෆුර්සද සමරාෂ මරා හුරිය ෆතුරු වෙරි නව සින්නානි හා ಕುಳುವಾಲಾ ಫದೆಂ ಇದುಗೆ ಕಿ ಕುಳಿವರು ತವೆ ಸಮ ಹೆದುನು ಸಾ ನಿಮ್ಮಾಲಾ ಗೋತಂ ಒಣ್ಣಾನೆ ಇಗೆ ಕುಳಿವರು ತೋ ಗವ ಸಮರಾಶ ಹರಾಗೆ ಮುಳೆ ಫತುರು ವೆರನ ಬ್ಯಾವರಿ ಹೋ ಫುರ್ಸತ ಕುಳುವಾಲಾ ಫಳುಗಣ್ಣ ಅಬದ್ದ ಸಿನ್ನಾನೆ

එවරෙන් තියබෑමීහුන් රුහමට්ටක එවරෙන් තියබෑමීහුන් ගාතුගා හවාකුන් ලේනෙති ෆහෙ එවරෙන්න්න තියබෑමිහුන් රුහුණස් හමකශවරුන් ෆාසකුව ගෙන්වා බයකව අල්ලෝහ රුහි වඩිගෙන්වා නෙතේ.

එකලේග ෆාන එබහි ඉබ්‍රාහීම්ග ෆාන එකලාංගෙ කුරව්වාෆාවා වාදෙක්ගෙ මතින් මෙනුවී ඉබ්‍රාහීම්ග ෆාන් එකලේග ෆානගෙ බෆෑ කළුන්නන් ස්තිොක්ෆාර කුරෙවන්නුවේ ෆහෙ ඒනායිකී අල්ලෝහගෙ අදාවෑ තෙරියෙක්කම් එකලේ ෆාන බයාන්වෙ ඉංගෙ වඩාගෙන් හිඳු ඒනාගෙ කිබෙන් එකලේ ෆාන් බරීයවෙ වඩාගති හමකශවරුන් ඉබ්‍රාහීම්ගෙ ෆානී දුආ කුරෙවුන් ගින කෝෆා මඩු බේකලෙකේ.

0: ජය අහරුමෙන්න්නම් එපුරු සතු ගෙල්ලුන්
1: එහෙවිය කොන්කොන් දූනි පතිත්ත බෑවිරිවාන් බේරුම්
2: වඩේ දෙන්නම මාර උතුහනි පින්තන් කලෝ කොවෙර රාබති වල්ල
0: තියොති හමවිෆෙන්නු කලෝම මියදුම් ෆෙෂිකෙන් ප්‍රෙක්ටිස් පශා ජලමුගේ පුරු සතු රස්ස හරා හරමෙන්ගේ උතුරු සහරුගේ මෙදුගා කොම්ම පහරකුවෙස් බාවා උදුහුමුගේ මුබාර බාවන් වෙගෙන් දූනිතම්මි හොවී මිහොරයා දූනිතකෙ බුණාගොතුන් කලෝයෝ එම්ම බාරං උදුහේ දූඥකි
2: තික්කමෙන්නේ ගුණන්නු වනහෝදම් බැරුන්න මහර දීහෙන්නු
1: කඳෝ අමජහේ එහෙන්න නූනේවි කා කනෝ දුවුස් මියදු කිහෙදෙන් හදාපියා බල ආරුමෙන්ගේ හුරිහා දූණිතක පුදුමගේ පුරුසතු කෙල්ලේනෙන්නු කා
2: ඒ කිවත එහෙන් නූන සහන්න දෙතේ කලෝමෙන් හදානි තීහින් බලාබල ඊ ආහාරෙන් ගාතුක උතුරු සහරන් හඳුනු අන්නාරේ කියාපා අහන්න ෆිලම් එකෙන් තියේ රස්සහර කන්න
3: ఫుర్తమ ఆహారం మేం బేవి పత్తలు నిమును కడియ కమో అయి ఏమిన కోచ ఇంజేని అది ఎవరు వస్తుని లహెన్నువయో
2: నే మస్సరే నతే కాలు వస్తుని పునే ఆహారం గాతుగే
1: కా కదా గోయగం అండం వెగె రేగ ఎవర బుణీమై కలో ఆహారం నిదాహాయర్ కొస ఫిలేను దెన్ కొం వాకే దక్కా కా
2: దెన్ హేవే నూలెన్ కలో మన్నే కూలేకా නොවස් අන්නානෙන් දෙන් අහරෙන් මිදනි
0: බාලා බාලා අදිති හා හිසාවක දා කන්නු වෙන්නු මීග කුවෙරි වනි රංගුරයේ
2: හෙවේ නූලෙන් අහරෙන් තනි
1: කොක් කොක් එකුවෙරියා දෙන් තියෙන් නූල බල රුලියෝග කී වර ගෝස් කමකේ මඩු කබ්බල කොක් කොක්
2: නූලෙන් කාලු වෙස අන්න වාග දක්කන කමෙන්නේ
1: ఎక్కువ ఎక్కువ ఎక్కువ.

0: صدق الله العظيم.
1: تيسيبي كيرت قروان كيبون ගඩින් හගඩි විහි මිනිත් 40 නොසිකුත් මේතිවේ රාජ්‍ය කඩ මිගඩේ දෙන් කුරියකෙන් දානි හිදායතු ගමගු ප්‍රෝග්‍රෑම්
2: හිදායතු ගමගු

0: හිංහම ජෙහිලෑගේ මිහුන්න කුරිමතලා කන්නු ජෙහෙදත ඒගේ පහොන් දෙන් ස්කූල් ද නිකුණ හෙදීම මිහුන්න කුරිමතලා ජෙහෙලුම් වෙහාස් වෙ මි බිරුගනේ ස්කූල් ද නුදා ෆෙෂුන් එහෙන්නු නේන්සයිටි ගාලා මතන්න ෆෙෂි දෙන් එකහල කුදින් අනේ අස්ලු එමිහුන්න මි දස්වි කන්නේ මිහුන්න කුරෙතුනු ලෑස ඔලෙ විතානේ කාන් ලිබෙනේ බෝල් ලිබෙනේ ගේම් කොලෙන් ඉන්න වියක මස්ලු member fanje he bakoda komad wanu push call langa wa eden school at da school ane school at dia ma hame ken feel all ge turum mi hunna muamalat kurna mi hunna face kuram mi daswani then social anxiety ye ke dehin ite social anxiety ge wa gut ki emi ha ya mi hunna wa ka dakkan jehilu wani emi ha bade sive ne mi ha ya නොබෑ කොච්ච බුණ විදා නැහෙනු නෑනම් මී හරුලිය සෙන්ඩුනි හිංහමනු ජෙ පෙන්ඩුනි අනේ මී හා මී මලෑමෙ කොරණි එහෙවි මේ මී හා බුණෑරස වාහක දැක්කාර එක්කල වාහක දැක්ක නොකරනේ නුනි පස්තන් ඔළනේ නෙහෙනු වාහක දැක්ක නෙමිගෙන් ගෙයක් ගොස්ස මී හිතන නෑලෙ මී කීකේ මී බුණේ බුණි අනේ කාඩ මී හා හිංහමනු ජෙ හෙච්ච බුණේ බුණි බය හෙන්නු නෑනම් මී හා මලෑමෙ කොරන්න බය නේ එකමා මා බඩන් ඕවතින් කෝ බෙස්නනි මී අසල සෝෂල් ඇන්සයිටි එක
1: මී හා බලහට්ට ෆරටකු then me ডক্টর দেব মেথিউ দালবি তফাতত তেনে গতু এবার মহিম কামে কে মি তাহাম্মল কুরানি হাসগতি গ নফসানি বলতক মি মি লিখা এহেম মি গ ডক্টর গরি ফরওয়া হোদম গ মি কোবাত সমাল কন দেন জে কন তক
0: মিয়ার মে প্রথমানু মি কান্ত ফা কুরেবে নি কুড কুদিন হাস ডক্টর গেঙ্গোস আনে ইমরাঙ্গলা মি ভ্যালুয়েশন অ্যাসেসমেন্ট এ জি হাদালায়র দ মি কাল কান্ত কুড কুদিন ডক্টর বড ফা কুরেবে নি pediatrician then bada refer kurani language therapist tak then language therapist speech therapist angala me me mikala me honar ta das kod den nama ves mikala halte ga honna social communication disorder honna me ha amuge tere ole ro me ha me ha se jehdum ga ala me ta sa asta ne rangala me muamlat nu kore veti
1: he bi doctor ne ka sal mun goli chenga assalamu alaikum
2: wa alaikum assalam
1: hasan
2: labba
1: kine to
2: alhamdulillah
1: at ko baki asar kon to algo men nami golon
2: o male
1: at ko bat sawal ki
2: sawal ki algo no umro me har addi ha kine je to wa che ki algo no ki paade ke gote go ame den ವಾನುವಾ ಹೊರಪ ವಾನುವಾ ವಾಹಕ ದಕ್ಕಂ ಹೊರಪ ವಾನುವಾ ನೇಗೆ ಹೊಸ ಹೊರದ ನೆತ್ತರೆ ಬದಾಮಿಸ್ ಹೊರಪ ತೆಂಗಿರ ಕುಳಿದ ಅವನಕ ಕುಮ್ಮ ಸಿಯಾಚಿಕ ನತ್ತರದ ಆಸ ಹೊರ ಬರ ಎಂಬಿ ಲಾವ ಎನಕ ಎವಸ್ ಕಾಲೆ ಚಿಂತೆ ಕ ನಾರಾಮ ತೆ ಎಹಿ ಹೊರ ತೆ ವಾಚೆ ಗಿದೆ ವದಿಕಂ ವಾನುವಾ ನೇಗೆ ತಿ ಮದಾನೆ ವಿಸ್ಕೊತೆ ನೇಗೆ ದೆ ಹಿಯಾರು ಬದಲು ಬನ್ನಿ ತೇಗಳು ನಿತಾಂಗ ಸೆಗ್ಗೋದಕ್ಕ ನಿದ್ದೆ ಗೊತ್ತೆನ್ನುವೆ ಒಮ್ಮೆ ಸೆಚ್ಚೇತಕ್ಕೆ ನಿತಂಗರನೆ ಅರಾವ ಗೆಲ್ಲಿದಾನೆ ಗೆಲ್ಲಿ ಅಹಂಕಾರ ಚೀಚಿಗೆ ನಿತಂಗರದಾನೆ ಇದು ಮಿಹಾಲ ಹಿಯಾರಕ್ಕೆ ತೆರೆಯುವ ರೇಗನು ಹತೋದ ಮೇಹಿ ಹೊಂದನೆ ಓಯವ ಅತಿಷ್ಣ ಮಾದು ಕೊಲ್ಲಾಗೆ ಕೊಮ್ಮೆ ಸ್ವರಕಲ್ಲೋ ಮರಾಲಿವೆ ಇಖಾರ ಕೊಸಕ ನಳಗೊಂಡು ಉಳಮ ಮಿದಳನಿದೆ ಮೇ ವಾಣುವ ನಳಗೊಂಡಕ್ಕೆ ನೇ ಕೇಳ್ಕೊತ ಪ್ರವೇಶ ಏಮ ನಿಖಲ್ ಚಾವು ಕೊಲ್ಲಾಗೆ ನಳಗೊಂಡು ಮುರಾಲಿ
0: දැන් මිහර අඩිහ තිං අහරුගේ බේෆලවීම දැත්ත තැන් අනි ජුවන් උමුරුග හැනු නිකුඩ කුදින් නිදා හා ගින ගඩිතකක මේ උමුරුගේ බේපුල් නිකුණුවෙන් නිතාන නම වෙස්සනේ ෆස් ගඩීරු හා ගඩීරු නිදා ලෙවේන එකම කවස්ති දෙන්නවී ෆතිස් නමාද පහොය නිද නෙහෙවීම අස්ලු මාලස්ගේ නිදුන් තැන්ගේ ඉතුරුන් මී දුවස් වගේ උමුරු මච්චද්දාවරක ಬೊಡ ಫ್ರೆಶ್ ಕೊಂ ಹಂದ ಹುಣ್ಣಿ ಜುವಾನ್ ದುವಸ್ಸರುಗೆ ಹಂದಾಂತ ಹುಣ್ಣಿ ದೆಂಗ್ ದುವಸ್ವಿ ಮಿದ್ಯ ಮಹು ಹೆಣ್ಣು ಮಿದ್ಯ ಹಫ್ತಾಗ ಈ ಕಮ್ಮೆಂಗ್ ಎಹ ಸಾಫ್ ಕೊ ಹಂದಾನು ನೆತ್ತನ ಹಂದಾನ್ ನೆತ್ತಸೇಕಿ ಮಸದೆನ್ನು ನಮ್ಮ ಎಸ್ ಜುವಾನ್ ದುವಸ್ವರುಗೆ ಹಂದಾಂತ ಹುಣ್ಣನ್ ಜೆಹನ್ ಯಾಕಂ ತಿದ್ದೆನ್ನ ವಿಕೂರಂ ನಿಕುಯಿಂಗ್ ಕಮೆ ಹಂದಾನ್ ನೆತ್ತಿ ಫ ಗೆಲ್ಲಿ ಫ ಹುಟ್ಟಿ ಫ ಹುಣ್ಣ ವಾಗದತ್ತು ඒතින් එකන්තද නඟල් කොල්ල විදාන් කුඩ තුවස් කොලක පේස් නගාල අනෙහි ආමු දිරුළුම ගත් තිමාවා මීහුන් ගේ ගවුලේ මීහුන් ගේ නන්තන් හඳන්න ඇතතු ආමුකො දතුරුකුර මගුතන් අනේ හඳන්න

0: වචි මිනිහට ගොස්ක බේනුම් කරවන සෙගන් මේ රඟල් ගොත්තම මේ ගබූ කරෙන් දෙසිගෙන් එකස බේනුම් කරෙන් දෙසිගෙන් ඒ ස්ටාර ෆෝමුන් ගොස් මෙදන්න දෙහිගෙන් ඒ ආමු වමුන් ගොස් ඒ ගබූ කරවේ හිස්සාබ ගොස් එබදේ මේ දෝෂී දිරිවම් ගහ දාවුන කුරියදෝ දෙකවන මියදම වරන් අඩෝ හාලා හිරද කුරියදෝ සොන් පොල්ලි සුවාලෙන් ඒ අශ්‍රෆ් ඉන්නවීම හම අද ආදුන් ජාහිද ඉන්නවීම මේ දිවිහි බහුගේ රති මේ රදීෆ් ගේ තරේ පොහුන් නෙරුනේරුග පාමසි යෝති වදෙසේ දිවිහි බහෙක් ගොත්ක දෙන් එදෝ මේ බේහොලක් විදාළවි එහෙන් හොරි බේර් බස්තන් එබොලි නුන්තෝ ඒ වදෙක මිසාක ගාමීස් ගාලම් එකම ඒක බදලුක බේනුම් කරා එහෙන් බහෙන් නැතේ කොන්සාක පාමසි ක බදලුක බේනුම් කරා බේස් විහාරය කි අවුන් මෙන් රමානුස්තර බේනුම් කරමුන් ඇම්ෙන් දන්න බහෙ කේ දෝස් තවන් දෙ පහ කුරි එහෙන් වීම කොම් මෙහෙන් එබස් ඒ බේනුම් පාමසි වණේ කි එහෙන් බහෙන් නැතේ නම් සා ගාමීස් කාලේ චිත බේනුම් කරා එහෙන් බහෙන් නැද්දත් කේහු ගාලේ චි කේහු බදලුක බේනුම් කරා එහෙන් බහෙන් නැ එහෙන් වෙජ කේහු හැම ඒකත් දිහෙ බේකත් බේනුම් කරෝ මිතානි එකම කො එහෙන් ඔයි බහෙන් ඔව්වා තුල්ලියකමාගෙන බේනුම් කරන් ජහ නීතිය කියා හොය බේනුම් කරවේ දිවිහි බහින් ඔබ්බා ඒක සරියන් අනෙක්කා පාමසි ගෙනස් ඒ දිවිහි බහස ගදකමුන් හදන් උරුණීම පොඩක හොඳගු විය දැන් එකමක මේ හොඳගු අධිපසේ උමෙන් නෝ මේක දැන් ඒ දැන් ඒ කන් පොරබන් තිබ්බා බේපුලුම් පොරවීම දැන් අවුරුමෙන් බලාගන්න නම් තිබ්බ බේකු බලාගන්න නම් තජ හේන
1: තිකමාගුලෙකු තුන් ඉච්චි දාලා වුණ ආදන් සාර ෆුස්ත තරවාන
2: හද එම් එ ෆහන් එකුරෙවි මේ ඛියාලු හිත වන්නනි ඒ ෆාමසි අල්කොන්ඩ එෆ්ආර්කු මිතාංගා ප්‍රෝග්‍රෑමේ ෆොණුවන් ජිහිගෙන් දිවෙහි බස් ෆයි වර බොඩන් එක්කොළුන් අනෙක්කොළ බෙලීරු බෑවර බෙන් එකහල බස් වදෙපා දෙන් ඒ එකන් අල්ගොන මෙන්න ඒ වන්නනී කිහිනෙත්තෝ බලන් අල්ගොන මෙන් ජෙහෙනි කොමිටිය වාහක දක්කා එයි වකි මීහකු වද්දාතී නෝනේ වකි මීහකු බේනුවගේ වන්න එච්චනු බස් කොමිටිය මෙ ඔන්නනි ඒ කොමිටිය ෆෙනුනී මා වකි වරකුන් වාහක දක්කා මස්සරතකේ කුරුම ෆොහක ෆාසී මේ වද්දනි දෙන් කුරාණක මෙන්න ඒක දෙන් වණීම ජෙහෙනි බේනුන් කුරා එනුන් ගොතෙන්නේ එකමස ඒ ෆාල්කුරේ ඛියාල අල්ගොන සමවරතා දු කුරා ඛියාලෙන් දෙන් එන්නමස අල්ගොන මෙතරගේ බොහුරු මි බස්ත ෆෙතුරුමුගේ ඛියාල වරන්නේ අලං හෙදේ රීත් ලෆුස්ත ෆෙතුරුම් බකි බයක ඔබ බේනු කුරේ ලෆුස්ත අනෙ බයක ඔබ ලියේ වෙස් මේ එකමකු දෙන් ඒ ලෆුස්ත අස්ලු බේනු කුරම්වා මිස් මියු ලියුන් තෙරින් බේනු කුරා දෙ මදු ෆෙන්නලෙ මදු එහෙම වීමා එකහල මිසාලක ෆාමසියයි එකම බේස් විහාරේ කියන් ලියමුන් දාකම වඤ්ඤා රංගල් වාන්ත වාගති දිවිහි කිය දේවා මුදරිසුන්ගේ මිහාරු නොහුරේ එකෙදේ තින වෙස් එමිහ වෙස් බුණනි කුදින් කාරි මිහාර ටූ ෆාරු බුණේ ෆීමෙන් නුන් හෙජ ඒ දෙම් බුණනි කුදින් නේගේ තිය මිහින් බුණනි පේජ නම්බ හොළුවන් බුණානි වෙස් පේජ නම්බ 14 අධි හොළුවානි වෙස් නේගේ තියෝ තිමනුවෙන් පේජ වෙස් කියනේ 14 වෙස් කියන නේගේ චේ දස්කොත් දෙන් ටීචර් උන් මි ෆොණුවනි එහෙම වීමා ඒ දස්කොත් දෙනි කොම් මෙහින් 14 කී සාදේ වෙස් කියා කනු ජේන බෝඩු ගලියලි නුනි සාද නම්බර් සොෆා හොළුවාර ඒ වල්ගොන් කබුල් කරා ගොතුක ඒ ෆාමසි ඔත ස බේස් විහාර කියම් ෆෙෂීම රංගලවාන ඒක මිහාර වාගතක උපම් වෙස් නුවේ දොත්ත කුජ්ජ වෙස් බේබි උපම් වනි ඒ වාගතක ෆෙතුරේනි හිසාම් ෆෙෂේ මාදරි බෝගේ එච්චේ දනි මිහාර ඉංගම ඒ බද දෙ බාද දෙන් ආදම් විදාල් මෙහින් බල නුගත ගන්න බේනු නුවිස් බලා ගන්න ජේන
1: පෙලෙන වෙරි වෙස් නුති බේනු
2: ත පේරන්ට් උන් තිබෙන මේක මොල්කම් බෙති ම දිවේ ටීචර දිවේ මුදරසුන් සම බුණානි මේ පේරන් මේ නශේ මිතනි දෙන් වාගතකි ඒ පරිතවීම එහෙන්දාන් දැන් අල්ගණකන් ඒ නොහොර අල්ගණකන් නුකිය වෙදාන අල්ගණ තංකොලේ මේ කටු මීහක වනේ දැන්
1: ඒ
2: ඕ කටු මීහ ආ බෝදා ඛියාල රංග
1: බෝදා මිය එච්චකේ දාලා
3: මීග දැන් කුඩ කො ෆන්නී මසකත ගොත් ෆන්නී කම ගොත විස්නායරුග මී කල බහවි නසරකු ඉල්මි ගොතුන් බලාදායරුග මිකල බස්පත ජමාමිවනි ඒ ගෞමෙග්ග නුවත ඒ බහුරුවාගේ බයකු බේනුම් කුරමුන් එහාතන මින් අන්න ආම්මු දූතක ෆරිතවෙ ෆොහුන ලෆුජුත දෙම් මේ ආදන්සාර් සෆාහ කුරවා ෆදාතිමන රදීෆ් හේව වීරුගා ෆෙනෝඩාන්න වියේ ගින අද දෙග්ගේ බේරු බහුගේ ලෆ්සුතකේ ඒ තෙදුවාක ෆුලේ
2: හුන්නා කියා ගොතන්
3: අද කියා ගොතන් හුන්නා නම මිසාලකන් එහෙම ට්‍රාන්ස්පෝර්ට් හම එහෙන් හුන්නා නේ මී අල්ගුන් හඳාම් වා ගොතන් ඒ මොහදමින් දීදීගේ මී දිවි බා ખિદમત කුර විදවුරුගා එක් කුරවණු රදීෆ් තකුගේ එකල රදීෆ් මේ කියන්නේ අස්ලුක බස් ෆුතක නොන්තා ෆහුන් දෙන් අල්ගුන් මෙන්න මහන ෆුලා වෙස් රදීෆ් කී චැප්ටර් චැප්ටර් ඒ රාගේ රදීෆ් ශ්‍රවියනීගේ රදීෆ් ඒගොත වකි රදීෆ් තක ලෆ්සුතන් ඒ මර්කස් ගේ දුවස් අධි කුරීගේ දිවිහිබා තාරීඛ ખિદમત කුරි මජ්ලිහුගේ දුවස්සරුම් ෆෙට්ටිගෙන් කුරවණු මසක්කතුගා එහාතනත් දෙන් දිවිහිබවගේ තිරේගේ බේනුම් කුරේ ෆහුරි ආම්මුයි ෆහුරි බේර ලෆ්සුතවස් ඉතුරු ලෆ්සුත නහදා හම ඒ ජමා කුරි එහෙම් වීමා දෙන් එවුසූලුම් බලායරුගා මිහාර ආදම් ඉබ්‍රාහිම් ෆාහ කුරේ වි ලෆ්ස් බේස් ෆිහාරා

ගෑම් මිහකව්‍යස් බීරට්ටසකව්‍යස් එම්මගේ හිතාමය අවුෆලකේ එකච්චකේ. එයි වෙස් දොස්වරක මී වෙස් දොස්වරකේ.

ඒවෙස් දුවස්වරක මීවෙස් දුවස්වරක මිහාර්මී අහර්මග දුවස්වරේ එක කොනයකා ගොළුමෙන් නෙතේ කොම්මෙ මීහකුම ඔලනේ එකඥ කොම්මෙ මෝනේ බීරට්ටෙසේ කරුණයි හිනිතුංගුමෙන් නෙතේ දිරිඋළුමග හාලොතේ මිහින්නේ මුදාබෙරකම් ගවයාගා අමිල නක්සු හඳන්න තිච්චේ පෑසායා හැසියතු එබෝතේ ඉස්සතා කතර එබෝතේ නෝකරුන්නා මෝසුෆොන් එබ තිබ්බේ බොඩිති ගියා කාරු එබවට්ටේ රන්රිස්සා බිං එබවට්ටේ එකමකු හිං හම ජවමෙන් නෙතේ එච්චහිතකෙන් හෝදාං දූකොල්ලන් ජෙහේ එච්චහි හාදකිනේ ගෑමීහක වියස් බීරට්ටෙස කවියස් එම්මෙන්ගේ හිතාමයාව ඵලකී එකච්චක ඒ වෙස් දෝස්වරක මී වෙස් දෝස්වරක.

0: මේ දන්නාඩෙත්ත
1: අදි අගහෝරීනාමකායකු ටික්ටොක් චෙලෙන්ජ් වෙස්
2: කොම ආතිත දුවයකරයකට එකකාර ජෑන ස්ටෝඩියම් වගතු
1: ඉස්ක්‍රීන් එහා සතරස්තියක සාලිස්නුවේ කිලෝ හටස් මීඩියම් වේ අදි අටහනුවේ මෙගහට FM බෑන්ඩ් ඉන්තිසාර් කොල්ලබ
3: එත්තන අනිතන කුණු ගැදමගෙස් මෙහා ලැබ පදංචයගේ රක්කාතිරි කමායකු ගැද වෙන කොතෙස් මිබුණි ඒ ගැන්දෑරුග එයන් ආමුන්න එවෙස් ගොඳකුදේ නවාන කොතන් හද
4: එහෙම විය සතරියෙන් හෝද
3: සතරයෙන් හෝදියස් ෆොට්ටෙන් හෝදෙස් එගොත පුරම්වාට එහෙන් වුණේ ගානුනා ගවයදා හිදාප එකම එක්පුරව
4: තිකන්ගේ එකමකු හාද හර දෙකේ
3: හරද දියස් ගානුනා ගවයද තබාවංජයෙන් මිමුණි ගොත නුන එක නොකුරා
5: දිවිරාජ්‍යක තිමාවෙච්චකී අන්නංව ජීර්තකා හමය හෙවගොතුගා දමහට්ටාදයෙන් ජෙහේ අගහොරි තරිකය මී අල්ගන් මෙෙන් එම්මගේ මච්චා ගානුනු ලාසිම් පුරා කමය
6: ගඩින් මෙන්දමගලවේ තිංගඩි තිරිස් වෙනට අසෝමතයගෙන් දනි තිවිහිරාච්චේ ගඩු.

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගේ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහුන්ගේ පකීචා.